තන කමලියේ බාර්කයා ටුන්ඩේ පැකයා දේශලන් යනෑනේ පාගකරසිගාරෝ තා ස්වාගන ජනියලාගේ ජාසොතර පයාරෝ යනි බලිකා කරේ ජාතන කන්තයන පාවය කරන පලාව කරේ බොතෙරේ සාතන මැල්න පාවය විනිකරමාගජ පයිය.

ආරබ කොරයි දෙලකබද කවදාකාදරෝ දොදක සදායි වලිනේ අමත බිරාදරන් දරබාර මෙලක කනයි